සූදුරුද පොත ගොමියම් බැලෙන තෝතේ සූදුමින් සර්හුනේ තොල්හතින් අරේ ගොර